0: මෙවුරුනෙන් USB කිවස් කැම්පස්
1: USB අම්බුරන් දිලි ඇරිය තාපා අරි එනසි කොනන් දිගි ඒක කපයියා මේ නීන් නම් කමෙතේ පයි මාක අම්බි කෙන තැන් දීපා නරුන් නයිතයි
2: සර්ටිෆිකේට් ඩිප්ලෝමා ඩිග්‍රී පෝස්ට් ග්‍රැජුවේට් මාස්ටර්ස් ඩොක්ටරේට් ඔවයි ප්‍රොෆෙෂන්
1: යයි කාමාංගර නැබේ USB මෑන පේපයි කා අකටු කිපුරෝ මයේ කොන කිරිබස් තිබෙතිබේකි ඔවයි තෝන් නාපේ ඇපනින්
2: ඔයි පුකින් නම් රොං රොං ඔයි තේන තෝන කන් කයි නුකි අනකටින් දින් USB කෙචෙන් රොමෙන්ච් පුකින් චක වෝන් සෙමෙස්ටා වෝ වචනා වපින් නෝ නෝ වා අනතුකින් චබුින් නන් තුරයි එනවාගේ චෙරේ ඉරේ ඉනනෝ වපින් තුරයි වෝ වචනා වපින් නෝ නෝ වා
1: නහොයිම් ගොයරේ කොබෝ කේ පුනකියා USB ID නම්බර් මේ මයිනා අයෝ තෙ ලින්ක් www.usb.ac.fj/apply ongoyere komen kitana tereire intemene awa am semesta ke wowa tereire gina kireire ayo te link ayo www.usb.ac.fj/resume ongami ake ramnai pitami campus ke pitakin te program special registration karwan nam course da yoga na hon te link na pe ayo www.usb.ac.fj/ACO K A A G O
2: Pacific Tay Preliminary from 6 level foundation from 7 level Mpoye ya gipene ampora kionowa ke ampora gisuan taka warinan eta uroina pe USB ni bisemaiko nakonna na preliminary program on a foundation program continuing vacation and education training kite sivet program eba aita kona ande ke yai certificate or diploma tan maguri ya kame ni maguri experience me apply de ke ya qualifications ayona pe one and many. Then CCE office ke continuing and community education. The kukure CCE ni busimaya ke ya ke akan koroy ya courses. Amai skuri kuri mai sinna ya courses ari akunan koroy buki min kapene. Kami ake atwa ire ke anima puri. Aika requirements ke baya aina noki ibukin chakarin den. Ibungin ibung jakatemik out kiam bui au reference buket anama kuri
1: o jiraya pun tau ko tai tau tau am tai pamina o ena po ben kana ya inte ka wo wan semesta ena inte ka beyar an te pina surai o ena tira ke tiriri ni mo pin surai na yer tai tapara pa yo ki metarwan usb kripes na noi ko on po to khai ko ibukin tai ai ka na ro
2: tai tapara ka wariran na manche ma kuri ke tar po ni dan che namba ai se wan me wa ke wo wa che wana a ke wan mo ni me wa
0: Tikiroi ni kapeni inanun bukameruan arakavi meisuoni naometa apera ekiripes.
2: Tineuri, tiroi, ote tatumua yoran kapeni, kampesen rata.